ඉතින් අප සියලු දෙනාටම ආයුබෝවන් කියමින් දැන් අපි සූදානම් වෙන්නේ විවර වැඩසටහන ආරම්භ කරන්න. එහෙමනම් සුභ සන්ධ්‍යාවක් කියලා ඔබට ආයුබෝවන් කියනවා. ජුනි මාසයේ 6 වෙනිදා ඉතින් අද සෙනසුරාදා වෙනදා සුපුරුදු විදිහටම අපි සූදානම් ඔබ සමග රාත්‍රියේ 10:30 දක්වා විවර වැඩසටහන සමග ඉන්න. ඉතින් ඔබ අපි ඔබට ආරාධනා කරනවා ඔබත් අප සමග මේ පැය දෙක ගත කරන්න සූදානම් වෙන්න කියලා. එතකොට ගෙවිච්ච සතිය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. මොනවද අපිට කතා කරන්න තියෙන්නේ? අපිට කතා කරන්න නැත්තේ මොනවද කියන එක තමයි ප්‍රශ්නේ. බොඩක් දේවල් තියෙනවා ලංකාවේ දේශපාලනය තුළ දැනටම සිදුවෙමින් පවතින දේවල්. එතකොට ලෝක පරිසර දිනයේ සැමරුවා ඒක තුළ මොනවද ලෝකයේ අත්පත් කරගෙන තියෙන පරිසර දිනය සමරන්න තරම් දෙයක් තියෙනවද කියන එක පිළිබඳව ලංකාවේ දේශපාලනය ඉතාමත් උකටලි ලෙස මන්දගාමී ලෙස ගමන් කරන දිශාව පිළිබඳව IMF එකට බොහොම හිතවත්කමින් ආදරෙන් වර්තමාන ආණ්ඩුවේ අනුර කුමාර් දිසානායක ඇතුළු කණ්ඩායම තුරුල් වෙන ආකාරය පිළිබඳව අපට මේ වැඩසටහන ඇතුළේ කතා කරන්න තියෙනවා. ඒ වගේම ඔබට වැදගත් වෙන ඉතාලියේදී ඔබට වැදගත් වෙන කරුණු කොටකුත් කතා කරන්න තියෙනවා. ඉතින් මේ සියල්ල පිළිබඳව දැනගන්නට අපි ඔබට ආරාධනා කරනවා නැවතත් රාත්‍රියේ 10:30 දක්වා අප සමග රැඳී සිටින්න කියලා. එමනම් මේ මෙවරු ගීතයෙන් අපි ඔබ සියලු දෙනාව පිළිගනිමින් වැඩසටහන ආරම්භ කරනවා.

0: ජෝලි පස්වරඳා ලෝක පරිසර දිනේ යෙදී තිබුණා. මේ පරිසර දිනේ වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව ආරක්ෂිත පහක් නම් කරනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි, විශාල මේ පරිසරය පිළිබඳව, පරිසරය සුරකීම පිළිබඳව සමාජ දැනුවත් කරන්න වැඩසටහන් ගණනාවක්ම කළා. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ, පරිසර දිනේ වෙනුවෙන් ආරක්ෂිත පහක් නම් කරද්දී අත්‍යවශ්‍යම ආරක්ෂිතයක් ලෙස නම් කරලා සංරක්ෂණය කළ යුතු වනාන්තර පද්ධතියක් අතහැර දැමීම. ඒක පිළිබඳව අපි කතා කරමු. මොනවද මේ ආණ්ඩුව අලුතෙන් නම් කරපු ආරක්ෂිත? ඒ ආරක්ෂිත තමයි රිටිගල් ආරක්ෂිතය, අලියා වැටුණුවැව ආරක්ෂිතය, බුලාගල ආරක්ෂිතය, කෝන් කැටියාව ආරක්ෂිතය, කල්ලච්චි ආරක්ෂිතය. මේ ආරක්ෂිත පහ තමයි මේ වනාන්තර පහ ආරක්ෂිත ලෙස නම් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් මේ වනාන්තර පහේ වපසරිය හෙක්ටයාර් 2169ක් පමණ වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් අපි දන්නවා, නිරන්තරයෙන්ම අපි කතා කරන මාතෘකාවක් තමයි මේ අලිමිනිස් ගැටුම. එතකොට මේ කියන රක්ෂිතයන් හරහා අලිමංකඩවල් සහ අලිගමන් මාර්ගයන් වැටිලා තියෙනවා. එතකොට මේවා රක්ෂිත ලෙස නම් කරලා සංරක්ෂණය කරලා ආරක්ෂා කිරීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. නමුත් මේ වැදගත්කම ඇතුලේ මේ ආණ්ඩුවටත් බලපෑම් සහගත තැන්වලට කොටු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි ආණ්ඩුව ඍජු තීරණ ගන්නෙ නැතිව විවිධ ව්‍යාපාරිකයන්ගේ උවමනාවන් මත විවිධ ව්‍යාපෘතිවලට සහ ආණ්ඩුවට බලයට පැමිණෙන්නට, මේ රජයට බලයට පැමිණෙන්නට උදව් උපකාර කළ උන්ගේ දොළපිදැනි ලෙස සමහර දේවල් කරන්න යෑම. එතකොට මෙන්න මෙතනදී තමයි මේ ප්‍රශ්නය පැන නගින්නේ. අපි මේ කතා කරන්නේ වන්දව දෙමළිය කුඩා ඔය වනාන්තර පද්ධතිය පිළිබඳව. මේ වනාන්තර පද්ධතිය අලි ගහණයෙන් පිරිච්ච පද්ධතිය. මෙතන ඉන්න අලියතුන් රැක ගන්න නම් මේ වනාන්තර පද්ධතිය, වන්දම දෙමළිය වනාන්තර පද්ධතිය අනිවාර්යයෙන්ම රැක ගන්න ඕනේ. ඒක රක්ෂිතය බවට පත් කරලා ඒකට ආරක්ෂාව සලස්සන්න ඕන. එහෙම නැත්නම් ඉදිරියේදී මේ අලිමිනිස් ගැටුම මේ ප්‍රදේශයන් වල වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේක කරන්නේ නැතිව මේක මගහැරෙමින් තමයි මේ පරිසර දිනය වෙනුවෙන්, ලෝක පරිසර දිනය වෙනුවෙන් ආණ්ඩුව මේ අනුරාධපුරයට අයත් වනාන්තර පහක් රක්ෂිත ලෙස නම් කරන්නේ. මේකට හේතුව මොකක්ද කියන එක පිළිබඳව තමයි දැන් අපි ඔබට පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ. ඒ පිළිබඳව අදහස් දක්වන්නේ පරිසරවේදී සජීව චාමිකර.
1: වර්තමාන රජය විසින් ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව, ජුනි 5 වෙනිදාට ඉදිරිලා තියෙන ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලියතුන්ගේ වාසස්ථාන වෙච්ච වනාන්තර පරිසර පද්ධති පහක් රක්ෂිත ප්‍රදේශ විදිහට ප්‍රකාශයට පත් කරනවා කියලා පූර්ව ප්‍රචාරක කටයුතු මේ වන විට සීක්‍රේ සිදු කරමින් පවතින අතරතුරදී මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අලියතුන් 250කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන දෙමළිය වන්දම ඇතුළුව මේ වනාන්තර පද්ධතිය දරුණු පීඩනයකට ලක් කරන, ඒ විතරක් නෙමේ බුත්තල ප්‍රදේශයේ ගම්මාන 12ක් දරුණු අලිමිනිස් ගැටුමකට ගොදුරු කරන සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක පැත්තකින් පරිසර දිනය දවසේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රක්ෂිත වනාන්තර පහක් අලියතුන් වෙනුවෙන් රක්ෂිත ප්‍රදේශයට බවට පරිවර්තනය කරනවා. ඒ අතරතුරදී මොළනාගල දිස්ත්‍රික්කයේ අලියතුන් 250ක් පමණ ජීවත් වෙන ප්‍රදේශයක් දරුණු පීඩනයකට ලක් කරනවා. මේ පීඩනයකට ලක් කරන සැලසුම සකස් කරන්නේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනිය චතුරි ගංගානි සහ ඊට අමතරව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති වලිමුණිගේ නිහාල් කියන මෙන්න මේ කණ්ඩායම එකතු වෙලා තමයි මේ සැලසුම සකස් කරමින් පවතින්නේ. එතකොට මේ සැලසුමට අනුව සිද්ධ වෙන්නේ අපි දන්නවා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉඳලා හඳපානාගල වැව දක්වා අලි ගමන් කරන ප්‍රධානම අලිමංකඩ හඳුන්වන්නේ දෙමළිය වන්දම අලිමංකඩ විදිහට. එතකොට මේ කලාපය තමයි ප්‍රධාන වශයෙන්ම උමාවේ ව්‍යාපෘතිය යටතේ වාසස්ථාන අහිමි වෙච්ච අලියතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා උමාවේ බහුකාර්ය ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් මැගීම් වාර්තාවේ සහ ඒ පරිසර බලපෑම් මැගීම් වාර්තාවට අනුමැතිය ලබා දීලා තියෙන කොන්දේ සහිත අනුමැතිය ලබා දීලා තියෙන වාර්තාවේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මේ දෙමළිය වන්දම අලිමංකඩ ප්‍රකාශයට පත් කරන්න කියලා. එතකොට මේ සැලසුම් සහගතව නෛතික කාරණයක් විදිහට තියෙන දෙමළිය වන්දම ප්‍රකාශයට පත් කිරීම නතර කරලා චතුරි ගංගානේ මේ වන විට සැලසුම් සකස් කරලා තියෙනවා. ජුනි 5 වෙනි දාට එදිලා තියෙන පරිසර දිනයේ දවසේදී මේ සම්පූර්ණ අලිමංකඩ විදිහට ප්‍රකාශයට පත් කරන්න නියමිත වෙලා තියෙන මේ අභය භූමිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. වෙනත් ප්‍රදේශයකින් දෙමෝදර සිට කුඩාවය දක්වා අලි ගෙනියන සැලසුමක් සකස් කරන්න. එතකොට මේ සැලසුමට අනුව සිද්ධ වෙන ඉතාම හානිකර තත්ත්වය තමයි ගම්මාන 12ක් මේ සැලසුමත් එක්කම සම්පූර්ණ පීඩනයකට ලක් වෙනවා. මොකද මේ පීඩනයකට ලක් වෙන ක්‍රියාවලිය සැලසුම් කරන්න ප්‍රධානම හේතු සාධකයේ වෙන්නේ මහා කඩවර වැවේ යටතේ වනාන්තර අක්කර 250ක් ව්‍යාපාරිකයින්ට වගා කිරීම සඳහා ලබා දීම පදනම් කරගෙන තමයි චතුරි ගංගානි සහ ඊට අමතරව වලිමුණිගේ නිහාල් කියන මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා, වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා, මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මේ කණ්ඩායම සැලසුම් සකස් කරන්නේ. අපි දන්නවා වලිමුණිගේ නිහාල් කියලා කියන්නේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති විදිහට ක්‍රියාත්මක වෙනවා වගේම ඔහුට ඉන්නවා සහෝදරයෝ 4 දෙනෙක්. ඒ සහෝදරයෝ 4 දෙනාම කරන්නේ රක්ෂිත වනාන්තරවල ඉඩම් ජාවාරම කරන්නේ. එතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මොහුන්ට විරුද්ධව නඩු ගණනාවක් මේ වන විට අධිකරණවල පවරලා තියෙනවා. අපි දන්නවා ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානය සහ උඩවලව ජාතික වනෝද්‍යාන අතර අලි ගමන් කරන ප්‍රධානම අලිමංකඩ තමයි වැටහිර කන්ද ස්වභාව රක්ෂිතය කියලා කියන්නේ. මෙන්න මේ වැටහිර කන්ද ස්වභාව රක්ෂිතයේ ඉඩම් අත්පත් කර ගැනීම සහ ඉඩම් අනවසරයෙන් අල්ලගෙන විවිධ ව්‍යාපාරිකයන්ට විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක කරන්නේ වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති වලිමුණිගේ නිහාල්ගේ සහෝදරයෝ කණ්ඩායම විසින් 4 දෙනා විසින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මේ ක්‍රියාවලිය කරන අතරතුරදී වලිමුණිගේ නිහාල් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විදිහට ඌ මේ වන විට සැලසුම් සකස් කරනවා. වන්දම දෙල්මලිය අලිමංකඩ ප්‍රකාශයට පත් කරන එක නතර කරලා ඒ වෙනුවට දෙමෝදර සිට කුඩාවය දක්වා අලිගිනියන සැලසුමක් සකස් කරන්න. දැන් මේ සැලසුම සකස් කරොත් එimhe ඉතාම දරුණු ලෙස ගම්මාන 12ක ජනතාව බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයිති ගම්මාන 12ක ජනතාව දරුණු අලිමිනිස් ගැටුමකට ගොදුරු වෙනවා. ඒ ප්‍රදේශ ටික තමයි ගෝණගංගාර, රහතංගම ජනාවාස 15 සහ 16, ඒ වගේම ජනාවාස 10 20 ගම්මාන, කුමාරපුර, දඹේ වැව කුඹුරුයාය ආශ්‍රිත ගම්මානය සහ ඒ ප්‍රදේශය, කුකුරම්පොළ, කුමාරගම, රහතංගම බ්ලොක් 9 සහ බ්ලොක් 11 කියන කොටස්, ඊට පස්සේ තලාකොළ වැව ගම්මානය සම්පූර්ණ වශයෙන්ම අලිමිනිස් ගැටුමකට ගොදුරු කරන සැලසුමක් තමයි මේ වන විට දෙමෝදර සිට කුඩාවය දක්වා අලිගෙනියන අලිමංකඩක් විදිහට ප්‍රකාශයට පත් කරලා ඊට අමතරව අලිකල්මනාකරන රක්ෂිතයක් විදිහට අලුතෙන් ප්‍රකාශයට පත් කරලා මේ සැලසුමත් එක්කම සැලසුම් කරමින් පවතින. එතකොට මේ සැලසුමේ ප්‍රධාන අරමුණ තමයි චතුරි ගංගානි සහ වලිමුණිගේ නිහාල් මේ දෙන්නත් එක්ක සැලසුම් සකස් කරනවා. කඩවර වැව, මහ කඩවර වැව යටතේ තියෙන අක්කර 250ක් ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ හිතවත් වෙච්ච ජාවාරම්කාරී ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුට ලබා දීමේ අරමුණ ඇතුව තමයි මේ ගම්මාන 12ක් අලිමිනිස් ගැටුමකට ගොදුරු කරන්නේ. එක පැත්තකින් පරිසර දිනයේ දවසේ අනුරාධපුරයේ රක්ෂිත පහක් ප්‍රකාශයට පත් කරන අලියතුන් වෙනුවෙන් බුත්තල ප්‍රදේශයේ, එහෙම නැත්නම් මොණරාගල දිස්ත්‍රික්කයේ අලියතුන්ගේ සුවිශේෂීම වාසස්ථානයක් අලිමිනිස් ගැටුම දරුණු ලෙස වර්ධනය කරමින් විනාශ කරන්න සැලසුම් සකස් කරනවා චතුරු ගංගානි සහ වලිමුණිගේ නිහාල්. ඉතින් මෙන්න මේ සැලසුම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ. අපි පරිසර ඇමතිගෙන් විශේෂයෙන්ම ඉල්ලනවා, ඒ වගේම නියෝජ්‍ය පරිසර ඇමති මේ සඳහා යම්කිසි මඟ පෙන්වීම කරනවා කියලා අපිට ආරංචියක් තියෙනවා. විශේෂයෙන්ම චතුරු ගංගානි ඇතුළු මේ කණ්ඩායම් වලට මේ සැලසුම ක්‍රියාත්මක කරගන්න. ඒ හින්දා අපි විශේෂයෙන්ම නියෝජ්‍ය පරිසර ඇමතිගෙන් ඉල්ලනවා මේ හානිකර ක්‍රියාවල් සම්පූර්ණයෙන්ම නතර කරලා මේ සමස්ත ප්‍රදේශය කියලා කියන්නේ වන්දම දෙමළිය කුඩාවයේ සම්පූර්ණ වනාන්තර පද්ධතියම හදපානාගල සිට ලුණුගම්බෙහෙර දක්වා අලියතුන්ට ගමන් කරන්න පුළුවන් පද්ධතියක් බවට පරිවර්තනය කරලා ඒ ප්‍රදේශයේ අලිකල්මනාකරන රක්ෂිතයක් විදිහට, එහෙම නැත්නම් අභය භූමියක් විදිහට ප්‍රකාශයට පත් කරන්න ඒකට අවශ්‍ය කරන සම්පූර්ණ නෛතික කාරණා ටික උමාඔයේ බහුකාර්ය ව්‍යාපෘතියට අදාළ කරන අනුමැතියේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒ අනුමැතිය උල්ලංඝනය කරමින් තමයි චතුරි ගංගානි සහ වලිමුණිගේ නිහාල් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේ අභය භූමිය, එහෙම නැත්නම් අලිකල්මනාකරන රක්ෂිතය වැරදි විදිහට ප්‍රකාශයට පත් කරන්න හදන්නේ. ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න එපා කියන එක තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ. මේ පිළිබඳව පරිසර ඇමති සහ නියෝජ්‍ය පරිසර ඇමති විශේෂ අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

0: වන්දව දෙමළිය කුඩාවේ වනාන්තර පද්ධතිය ඇයි රක්ෂිතයක් නොකරන්නේ කියන ප්‍රශ්නය අහන විට මතුවෙන තවත් ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ ගැටලුව ඇතුලේ ඉන්නවා ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිකින් දෙදෙනෙක්. එක්කෙනෙක් තමයි නිහාල් වලිමුණිගේ කියන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා. අනිත් කෙනා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරානි ගංගානි කියන චතුරි ගංගානි කියන තැනැත්තිය. ඔවුන්ගේ වමනාව මත මේ ප්‍රදේශය නිදහස්ව තබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරනවා කියන චෝදනාව තියෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැහැදිලි කරමින් සජීව චාමිකර වැඩසටහනක් කළා. ඒකට දැවැන්ත විරෝධයක් එල්ල වෙනවා, මේක සත්‍යයක් නෙවෙයි කියලා. ඊට අනුරූපීව ඔහු නැවතත් මේ කාරණේ ඉතාමත් පැහැදිලිව හෙළිදරව් කරනු ලබනවා. අපි අපගේ අවධානය යොමු කරනවා ඒ වෙනුවෙන්. අපි මේවා දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ මේ ලංකාවේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීම තුලින්ම තමයි ලංකාවේ සංචාරක කර්මාන්තය වගේම ලංකාවේ පැවැත්මත් අහුරු වෙන්නේ. මොකද මේ පුංචි දූපත ඇතුලේ වනාන්තර පද්ධතිය රැක ගැනීම තුළ තමයි ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත රැක ගන්න පුළුවන්කම නිර්මාණය වෙන්නේ. ඒ වගේම අද අපේ රටේ අලියතුන් නිසා තමයි සංචාරක කර්මාන්තය ඉහළට එසවිලා තියෙන්නේ. ඒ නිසා මේ සතුන්ව මරලා විනාශ කරලා දාලා සංචාරක කර්මාන්තය ඉදිරියේදී පවත්වාගෙන යන්නටත් බැරි කමක් අත් වෙනවා. ඒ නිසා මේ සියල්ල ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මෙතනදී වඩාත් කැපිපෙනෙන ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි පැවති ආණ්ඩුවලටත් වඩා මේ වර්තමාන ආණ්ඩුව අනුකුමාර දිසානායකගේ ආණ්ඩුව බහුජාතික සමාගම් එක්ක ඉතාමත් කුළුපග සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. රටේ ඉඩම් ඔවුන්ට විවිධ වගාවන් සඳහා සහ විවිධ ආර්ථික ක්‍රියාවන් සඳහා දෙන්න සූදානම් වෙලා ඉන්නවා වගේම දෙමින් පවතිනවා. අපිට මතකයි ඔය ඩෝල් ව්‍යාපාරය කෙසෙල් වගා කරන්න ලංකාවේ ඉඩම් අත්පත් කරගනිද්දී අද වර්තමාන ආණ්ඩුවේ පරිසර උපදේශකයෙකු ලෙස ඉන්න රවීන්ද්‍ර කාර්යවසම් මේ පිළිබඳව දැඩි විරෝධයක් දක්වමින් ඒ කාලේ දීර්ඝ ලිපි සම්පාදනය කළා. හැබැයි මේ රවීන්ද්‍ර කාර්යවසම් ඉන්න ආණ්ඩුවේ පරිසරය පිළිබඳව උපදෙස් දෙන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පරිසරය විනාශ කරන මේ බහුජාතික සමාගම් වලට ලංකාවේ ඉඩම් අත්පත් කර දීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම. ඒ නිසාම රටේ වර්තමානයේ තුල වනාන්තර පද්ධතිය රැක ගැනීම සඳහා මේ බහුජාතික සමාගම් එක්ක තියෙන දීඝ අඩු කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුව දිගින් දිගටම ඒවා පවත්වාගෙන යන අතරතුර ජනතාව රැවට්ටවීම සඳහා තමන් පරිසරයක ගන්න උත්සාහ කරනවා කියන එක පෙන්වන්න උත්සාහ කරනවා. කෙසේ වෙතත් අපි මේ කාරණයටත් අවධානය යොමු කරමු.
1: මහා කඩවර වැවට පහලින් පිහිටලා තියෙන අක්කර 250ක වනාන්තර භූමිය නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි සහ ඊට අමතරව වැල්ලවායේ ප්‍රාදේශ සභාවේ සභාපති වලිමුණිගේ නිහාල් කියන මේ කණ්ඩායම එකතු වෙලා ඉඩම් නිදහස් කරන්න හදන භූමි ප්‍රදේශය පිළිබඳව අපි විස්තර සොයා බැලීමේදී අපිට පැහැදිලිව පේන්න තියෙනවා. එකක් තමයි මේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානය. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා යාල ජාතික වනෝද්‍යානය. එතකොට යාල ජාතික වනෝද්‍යානය එහෙම නැත්නම් රුහුණු ජාතික වනෝද්‍යානය කියලා කියන්නේ වනාන්තර පද්ධතිය. මේ වනාන්තර පද්ධතිය ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානයත් එක්ක ඒකාබද්ධ වෙලා විශාල වනාන්තර පද්ධතියක් විදිහට පිහිටලා තියෙන අලියතුන් ඇතුළුව විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන කලාපයක්. ඒ කලාපයට ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ හඳපානාගල ප්‍රදේශය. එතකොට හඳපානාගල වැව ඊට අමතරව හඳපානාගල වැවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන වනාන්තර පද්ධතිය විශාල භූමි ප්‍රමාණයක් අලියතුන්ගේ වාසස්ථාන වෙනවා. වගේම විශේෂයෙන්ම ජූලි අගෝස්තු සැප්තැම්බර් මාසවලදී අලියතුන් විශාල ගහනයක් මේ ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානයේ ප්‍රදේශයේ ඉඳලා හඳපානාගල වැව ප්‍රදේශයට සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඊට අමතරව මේ කලාපයේ රැඳිලා ඉන්න විශාල අලි ගහනයක් ඉන්නවා. සාමාන්‍යයෙන් දැනට අධ්‍යයන වලට ලක් වෙලා තියෙන කරුණු අනුව මේ කලාපයේ තුල පමණක් අලි 120කට වැඩි ගහනයක් ජීවත් වෙනවා. එතකොට මේ අලි 120කට වැඩි ගහනයක් වගේම ජූලි අගෝස්තු සැප්තැම්බර් මාසවලදී ලුණුගම්බෙහෙර ජාතික වනෝද්‍යානයේ ඉඳලා දෙමළිය වන්දම කුඩා ඔය කියන මෙන්න මේ අලිමංකඩ හරහා හඳපානාගල වැව ප්‍රදේශයට තුන්සිය පනහක් විතර ගහනයක් අලියතුන් සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කලාපයේ තමයි රක්ෂිතයක් කිරීම සඳහා පහුගිය කාලයේ පුරාම අපි යෝජනා කළේ. එක පැත්තකින් මේ විදිහට හදපානාගල වැවේ ඉඳලා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තියෙන මේ කලාපය පිහිටලා තියෙන මෙන්න මේ කොටස අබේ භූමියක් විදිහට හෝ අලිකලමනාකරන රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත් කරන්න යෝජනා වුණා. මේ කලාපයේ තමයි අලි මංකඩ විදිහට පිහිටලා තියෙන්නේ. ඊට අමතරව විශාල අලි ගැවසුම් ප්‍රදේශය තමයි මේ පිහිටලා තියෙන්නේ. මේ ප්‍රදේශය තුල එක පැත්තකින් පිහිටලා තියෙනවා දෙමළිය වැව, ඊට අමතරව පිහිටලා තියෙනවා මහ කඩවර වැව, ඊට අමතරව ඊට උඩින් පිහිටලා තියෙනවා ගුණේරිස් වැව කියන මේ වැව් පද්ධතිය. එතකොට මේ මෙන්න මේ කියන වැව් ටික සහ මෙන්න මේ වැවට පහලින් පිහිටලා තියෙන, එහෙම නැත්නම් අපි කියන ප්‍රධාන වශයෙන් අපි හඳුන්වන මහ කඩවර වැවට පහලින් පිහිටලා තියෙන අක්කර 250ක භූමි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා තමයි මේ ආකාරයෙන් මේ භූමිය මේ කොටස පමණක් අලිකල්මනාකරන රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත් කළා. මෙන්න මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට ලක් කරන්න උත්සාහ කරනවා. එතකොට මෙන්න මේක තමයි අපි නතර කරන්න උත්සාහ දරන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ කලාපය හරි විදිහට සමස්ත කලාපයේම අබේ භූමි තත්වයට හෝ අලිකලමනාකරන රක්ෂිතයට පත් නොකළොත් එීම මේ පද්ධතිය අතර තියෙන සම්බන්ධතාවය බිඳ වැටෙනවා වගේම මේ විශාල කලාපයක අලියතුන්ට අහිමි වීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ තත්වය තමයි අපි නතර කරන්න කියලා අවධානයට ලක් කරන්නේ.

0: වර්තමාන ආණ්ඩුව පිළිබඳව අපට හිතෙනවා මෙන්න මෙහෙම. ඒ තමයි මේ වර්තමාන ආණ්ඩුව සිංහල ජාතිවාදයට ඉතාම බයයි. කැත විදිහට බයයි. ඒ නිසා මේ සිංහල ජාතිවාදය පිනවන්න මේ ආණ්ඩුව බොහෝ දේවල් කරනවා. මෑත අපිට වාර්තා වෙච්ච සහ සමාජයේ කතාබහට ලක් වෙච්ච කාරණා කීපයක් කියන්න පුළුවන්. පළවෙනි එක තමයි දීපචෙල්වම් කියන දමිල ලේඛකයාගේ පොත් හතරක් තහනමට ලක් කිරීම. ඊට පස්සේ පොත් දෙකක් නිදහස් කරලා අනිත් පොත් දෙක පිළිබඳව තිබිච්ච කතිකාවත යටපත් කිරීම. කෙනෙකුට තමන්ගේ අදහසක් ලියන්න ලියා පළ කරන්න සිංහල සමාජයට තියෙන නිදහස වගේම ඒ නිදහස අනිත් සමාජවලටත් අනිත් ජන කොටස් වලටත් තියෙන්න ඕනේ. එතකොට සිංහල සමාජය සිංහල ජාතිවාදී පොත් ලියා පළ කරලා ඕන තරම් තියෙනවා. එහෙම තියෙද්දි මේ දෙමළ ලේඛකයන් කරන ප්‍රකාශ සහ ලියවිලි පිළිබඳව සිංහල ආණ්ඩුවට සහ සිංහල සමාජයට තියෙන ඉතාම බියජනක අදහසක්. දීපචෙල්වම්ගේ පොත් දෙකක් නිදහස් කළා අනිත් පොත් දෙක පිළිබඳව දැන් සමාජයේ කතා බහත් අවසන් වෙලා තියෙනවා. ඒක ඔහුට කර අසාධාරණයක්. ඔවුන්ගේ සමාජයට මේ පොත් කියවන්නට සලස්වලා ඒ සමාජයෙන් එන ඒකට එන ප්‍රතිචාරය තමයි අපි බාර ගන්න ඕනේ. අපි දන්නවා මේ යුද්ධය අවසන් වුණයින් පස්සේ සිංහල දෘෂ්ටිවාදයෙන් සිංහල ජාතිවාදී දෘෂ්ටිවාදයෙන් මේ යුද්ධය පිළිබඳව කොච්චර දේවල් ලියවුණාද, කවි කතන්දර ලියවුණාද, පොත් ලියවුණාද කියන එක. මේ එකකටවත් තහනම් නියෝග ආවේ නැහැ. මේවා සිංහල ජාතිවාදයෙන් මේක ලියලා තියෙන්නේ කියලා කවුරුත් ප්‍රශ්න කරේ නැහැ. ඒවා සමාජයට මුදා හැරියා. ඊට පස්සේ සමාජය විසින් ඒක කියවල බලලා ඒකට විවේචන එල්ල කරා මිස එතනින් ගහට රාජ්‍ය මැදිහත්වීමක් ඒවට සිද්ධ වුණේ නැහැ. හැබැයි මේ දෙමළ සමාජය ඔවුන්ගේ කතාවට, ලිවීමට, සිතීමට මේ සියල්ලටම සිංහල සමාජය විසින්, සිංහල ආණ්ඩුව විසින් බාධක පමුණුවනවා. දීපචෙල්වම්ව අපිට මේ මෑත කාලයේ උදාහරණයක්. ඒකම දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා දෙමළ තරුණ සංගීතඥයෙක්ව PTA එක හරහා අත්අඩංගුවට ගන්නවා. LTT එක සහ බෙලුපිල්ල ප්‍රවාහකරම් පිළිබඳව ගීතයක් ගායනා කරා කියලා. ඉතින් අපේ සමාජයේ තියෙන විකල්ප ගීත ධාරා. ඒ විකල්ප ගීතවලදී මේ කියන ඕනම කාරණයක් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට ඒකෙත් තියෙන්නේ ඔව් ඒ විකල්ප ගීතය දෙමළ විකල්ප ගීතය ඇතුලේ ප්‍රවාහ කරන උත්කර්ෂයට නැංවීම, ඔවුන් කරපු කාරණා උත්කර්ෂයට නැංවීම සිද්ධ කරාට ඒකට අදාළ කරන මතවාදී මේ දෘෂ්ටිමය අදහස තමයි නිර්මාණය කරන්න ඕනේ ඒක එක්ක හැප්පෙන්න. එහෙම නැතුව රාජ්‍ය යාන්ත්‍රණයට අවශ්‍ය කරන ආකාරයට මර්ධන යාන්ත්‍රණය දියත් කරලා ඒක මර්ධනය කරලා යටපත් කරන්න කියනවා නම් ඒක සිද්ධ වෙන්නේ ඒක මතවාදී මේ වශයෙන් තවදුරටත් ශක්තිමත් වීම. දැන් මේ ආණ්ඩුවත් මේ PTA එකට බිතාම විශාල විරෝධයක් දක්වපු PTA එක එපා කියලා හඬා වැළපිච්ච කඳුළු හරපු හුටු පෙරපු මේ ආණ්ඩුව දැන් තමන්ගේ වමනාවන් වෙනුවෙන් තමන්ගේ මේ සිංහල ජාතිවාදී නඩත්තුව වෙනුවෙන් PTA එක පාවිච්චි කරමින් ඉන්නවා. එතකොට මේ දෙමළ තරුණයාට තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම වෙනුවෙන් PTA එක හරහා රැඳුම් නියෝග ලැබිලා තියෙන දෙමළ තරුණයාට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඔවුන්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අදහස නිදහස ලබා දෙන්න ඕනේ. ඒකට ප්‍රතිවිරුද්ධ සිංහල සමාජයේ අදහස් තියෙනවා නම් ඒවා අදහස් මේ වශයෙන්, මතවාදී මේ වශයෙන් ඉදිරිපත් කරන්න ඕනේ. අන්න එතනට තමයි අපි මේ කතාව නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැතුව නීතියෙන් තහනම් පනවලා අහවල් එක කියන්න පුළුවන්, අහවල් එක කියන්න බෑ කියලා නීතියෙන් තහනම් පනවලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එනිසා මේකට ඉතාමත් සබුද්ධිකව සහ දේශපාලනිකව සවන් දිය යුතුයි වගේම පිළිතුරු සැවිය යුතුයි. මේ ඒ පිළිබඳව ජනාර්ගල සන්ධානය විසින් දැක්වූ අදහසක් දුමින් දනාගමු තමයි මේ අදහස් දැක්වීම සිද්ධ කරන්නේ.
1: විශේෂයෙන්ම දීපචෙල්ලන් ගේ කෘති තහනම් කරලා විශාල ප්‍රශ්නයක් පහුගිය මාස කීපයක කලින් උදා වුණා. ඒ ප්‍රශ්නයේ මතුවෙලා තියෙද්දි දැන් මේනකොට තවත් ගායකයෙක්ගේ ගීතයක් ජාතිවාදී පදනමින් ඔහු අත්අඩංගුවට අරගෙන ඔහු ඊට පස්සේ ත්‍ස්තවාද ලැකීම් පන්තරේ දවස් 14කට හඳුවා ගන්න මේ ආණ්ඩුව තීරණය කළා තියෙනවා. එතකොට මේ ගීතයට අද ගීතයේ මුල් කරගෙන ඔහු අත්අඩංගුව ගන්න අත්අඩංගුවන් තියෙන ගායක ශිල්පියෙක් වන ගණේෂ් කුමාර් ඔහු කිල්නොච්චි ජුනි දෙවෙනිදා තමයි ඔහු අත්අඩංගුව ගන්න අත්අඩංගුවට අරගෙන PTA එකට ත්‍ස්තවාද ලැකීමේ පන්තරයට තමයි දැන් දවස් 14කට රැඳවුම් සඳහා නැත්නම් දවස් 14කට බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන ඊටාම බරපතල ප්‍රශ්නය තමයි දැන් මේ ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා තමයි ජාතික ජනබලවේගයේ බලය ගත්තේ. ඒතොර ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 118 වෙනි පිටුවේ පැහැදිලිව තියෙනවා ත්‍ස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියලා. එතකොට ඊට පස්සේ බිමල් රත්නායක එක වෙලාව කිව්වා ත්‍ස්තවාදයේ පනත අහෝසි කරන්නේ අලුත් පනතක් ගේනකම් මේක පරිස්සමට පාවිච්චි කරනවා කියලා. දැන් පරිස්සමට පාවිච්චි කරනවා කියලා මේක පාවිච්චි කරපු අවස්ථා කීපයක් තියෙනවා. දැනටමත් ඒවට අධිකරණ ක්‍රියාමාර්ග ඇවිල්ලා තියෙනවා, නඩු ඇවිල්ලා තියෙනවා. සමහර නඩුවල අදාළ චූදිතයන්ගේ සමාව අරගෙන තියෙනවා. ඒ වගේම වන්දි කියවන සිද්ධලා තියෙනවා. ඒතකොට මේ වගේ බරපතල ප්‍රශ්න මේ ආණ්ඩුවේ බලය සහිත මේ ආණ්ඩුවේ ගෙවිච්ච කාල පරිච්ඡේදය ඇතුළත මේ පනත පාවිච්චි කරන කියලා උදා වෙලා තියෙනවා. ඒතකොට දැන් මේක අපකීර්තිමත්ම සිදුවීම බවට මේ සිදුවීම පත් වීම නියමිතයි. දැන් මේ සිදුවීම හරහා ගණේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීම ගීතයක් මුල් කරගෙන ගීතයක් ගායනය කිරීම මුල් කරගෙන අත්අඩංගුවට ගැනීම සිද්ධලා තියෙනවා. දැන් මේකට ආරක්ෂක අංශ හරියට නැත්තම් මේකට සම්බන්ධ වෙච්ච අය පැහැදිලි කිරීම කරන්නේ මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ මේක මේ ත්‍ස්තවාදී නැවත නගා සිටුවීම සඳහා නැත්නම් LTT සංවිධානය නැවත පණ දීම සඳහා කරපු ගායනයක් කියන ඒ ලේබල් යලව තමයි මේක කරන්න හදන්නේ. ඉතින් එතකොට මේ කලාකෘති වලට මේ ලේබල් යලවන්න ගියොත් එහෙම මේ ලේබල් යලවන්න පුළුවන් තව ගොඩාක් සින්දු කතා නවකතා කෙටි කතා ප්‍රකාශන ගොඩක් අපේ රටේ තියෙනවා. සිංහල ජාතිවාදීව තියෙනවා, දෙමළ ජාතිවාදීව තියෙනවා, මුස්ලිම් ජාතිවාදීව තියෙනවා. ඒ නිසා මේ භාෂාවේ නිදහස කියන ලංකාවේ ආණ්ඩුක ව්‍යවස්ථා මූලිකව පිළිගන්න තියෙන අයිතිවාසිකමක් මේ කරහා අවුස්සිනවා කියන තමයි තේරෙන්නේ. ඒ නිසා මේ අපි දන්නවා මේ ඉන්න මේ නීති ක්‍රියාත්මක කරන මහතුරු භාෂා නිදහස ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට ඕනනම් පස්සේ ඒගොල්ලෝ ඉතන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මිනිස්සු කතා කරා මත්තරම් ගන්න පුළුවන් කියලා කවියක් ලිව්වම මත්තරම් ගන්න පුළුවන් කියලා. නමුත් රටේ වගකීතු ආණ්ඩුව ආණ්ඩුවකට තියෙනවා තමන්ගේ භූමිකාව සම්බන්ධ නිලධාරීන් කරන දෙයට භූමිටි තියන්නේ නැතුව ඒව ආරක්ෂා කරන්නේ නැතුව මේ ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන් මේ ඉන්න දේශපාලඥයෝ වගකීතුයි. දැන් ආණ්ඩුව සාමාන්‍යයෙන් කරන්නේ මොනවාරි දෙයක් ගොඩ ගියොත් එහෙම ඔන්න ආණ්ඩුවේ වැඩ කොහොමද කියලා අපෙන් අහනවා. ඊට පස්සේ මොනවාරි එකක් ඇන්නොත් එහෙම එතකොට කියනවා නෑ මේ නිලධාරීන් කරපු ඒවා. මේවා ඔක්කොම නිලධාරීන් බාර දෙලිත් අපි මුකුත් ගන්න කරන්නේ නැහැ. එතකොට මේක හරිම ඒ කියන්නේ මේක හරිම උබතෝකොටිකයක් නැත්නම් හරිම දෙබිඩි පිළිවෙතක්. ඉතින් ඒ නිසා මෙතන පැහැදිලිවම භාෂණයේ නිදහස කියන දේ උල්ලංඝනය කළා තියෙනවා මේ ක්‍රියාවලිය ඇතුළේ. ඊළඟට මේ ආණ්ඩුව දින දෙබිඩි පිළිවෙත ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුව බලය ගන්න කලින් කරපු ප්‍රචාරක ව්‍යාපෘතිය තුළේ විශේෂයෙන්ම උතුරේ පාර්ලිමේන්තු මැතිවරණ කරපු ප්‍රචාරණ ව්‍යාපෘතිය තුළේ මේ පැහැදිලිව මේ කියන මේ චෝදනාව එල්ල කරන ගීතයට අදාළ කරන සමහර දේවල් ඒ කතන්දර ඒ ගීතවල තියෙනවා. LTT සංවිධානය ගැන කතා කරනවා, ප්‍රභාකරන් ගැන කියනවා, නැත්නම් ඊළම ගැන කියනවා, මේවා ගැන කතා කරනවා කියනවා ඒ සින්දුවල. ඒ කියන්නේ නරක විදිහට මේ ඒවා එක්තරා විදිහක අවධාරණය කරන ඒවා උත්කර්ෂයට නම් වෙන ගීත ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාර ව්‍යාපෘති තියෙනවා. ඒතර ජාතික ජනබලවේගයට ඒවා කියනකොට හොඳයි ඡන්ද ගන්න. තව මිනිස්සෙක් ඒව ගැන කතා කරනකොට ඒ මිනිහා රස්තවාදීක් කරලා PTA එකට ඇත්තට උඩ ගන්නවා. ඉතින් මේක තමයි මේ ආණ්ඩුවේ හැම ප්‍රශ්නෙටම අදාළව තියෙන ඉතාම පැහැදිලි දෙබිඩි පිළිවෙත. නීතියේ සැමට සමානයි කියවොත් දවස ගානේ ඔප්පු වෙනවා. නීතියේ සැමට සමාන නැහැ. නීතිය

ඒවා ගැන වීරත්වය කියලා සින්දු කියලා ඡන්ද ගන්න පුළුවන්. හැබැයි වෙනමනියෙක් ඒව ගැන කතා කරොත් එහෙම වෙන කවුරුරි සින්දුවක් කිව්වොත් ලිව්වොත් එතකොට ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඉතින් මේ දෙබිඩි පිළිවෙතට ආණ්ඩුව උත්තර දී යුතුයි. ආණ්ඩුව කියනවා නම් මෙහෙම සින්දු කියලා නෑ. ඒ සින්දු අපි ලෑස්ති ඒගොල්ලෝ ඒ කියන තැනක ඒ සින්දු වාදනය කරලා පෙන්නන්න. අපිට ඒක පෙන්නන්න පුළුවන්. ඒ නිසා ඒක ආණ්ඩුව අභියෝග කරනවා අපි ඒකත් පෙන්නන්නම්. ඉතින් ඒ නිසා පැහැදිලිවම අපි මේ ක්‍රියාව දේශපාලන සංවිධානයක් විතර අපි හෙලා දකිනවා. ඊළඟ දෙවැනි කාරණේ යාපනයේ විශ්වවිද්‍යාලයේ මේ වෙසක් කූඩු පිච්චුවා කියලා මෙහි සිංහල ජාතිවාදී විසින් ගෙනියන ප්‍රචාරය. හරි දැන් මේක කියන්න ඕනේ. දැන් මේ සිංහල ජාතිවාදීන් සමහර YouTube නාලිකා පවත්වාගෙන යන YouTube නාලිකාවල views ගන්න. දැන් මේක පෙන්නලා මේව කරන්න ලෑස්ති වෙන්නවා. මේව කරොත් එම නැවත කළු ජූලියක් එයි කියලා ඒගොල්ලෝ මෙතන දැන් මෙතන එක එකව දෙසා බාන්න පටන් ගන්න තියෙනවා. අපි ඒයට කියනවා විශේෂයෙන් හමුදාවින් ණයටත් අපි කියනවා. හමුදාවේ සෙබළුන්ට අපි කියනවා. හමුදාවේ මේ අපි මේ කියන දේ අහන්න සූදානම් සෙබළුන්ට අපි කියනවා හොඳට තේරුම් ගන්න. මේ ජාතිවාදීන් හැමදාම කොළඹ ඉදලා යුද්ධ ඇවිලෙව්වා. ජාතිවාදීන් හැමදාම කොළඹ ඉදලා යුද්ධ අවුලවලා පැත්තකට වුණා. අන්තිමට මේවට ජීවිත පූජා කරන්න සිද්ධ වුණේ අනුරාධපුර පොළොන්නරුව මොනරාගල අම්පාරේ ඒවා ජීවත් වෙත ගොවි දුප්පත් පවුල්වල දරුවන්ට. ඒවැ තරුණයින්ට අදත් දුක් විඳින මේ මිනිස්සු. හරිද? ඒ නිසා මේ යාපනයේ පුස්තකාලේ ගිනි තියන්න ගියේ මේ කොළඹින්න මැරෙව්. මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෝ. ඒගොල්ලෝ තමයි ගිහිල්ලා මේ යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බේ. ඒතකොට හැබැයි ගින්නෙන් දැවුනේ මේ රටේ සාමාන්‍ය පන්තියේ දෙමළ මිනිස්සුන්ගේ දරුවෝයි සාමාන්‍ය පන්තියේ සිංහල මිනිස්සුන්ගේ දරුවෝයි. මෙන්න මේ තිත් ඇත්ත තේරුම් ගන්න. ඒ නිසා YouTube නාලිකාවලින් එක එක ජාතිවාදී අවුස්සලා කළු ජූලියක් අවුස්සන්න ලෑස්ති අපි කියලා කළු ජූලියකට ලෑස්ති වෙන්න කියලා කියන්න ඒවා කියන්න පුළුවන් ඒගොල්ලන්ට. හැබැයි YouTube කාරෙන්ගේ YouTube නාලිකාවල views වැඩි වෙයි. හැබැයි යුද්ධයක් නැවත ඇවිල්ුණොත් නැත්තම් මේ ජාතින් අතර නැවත විරසකයක් ඇතිවෙනොත් ගින්නක් ඇවිල්ුණොත් එහෙම ඒ ගින්නෙන් අපි ඔක්කොම පිච්චෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා හැම මොහොතකම ජාතිවාදයට හරියෝ වෙන හිටපු සංධානයක් විදියට අපි ඉල්ලා හිටනවා මේ ජාතිවාදී මේ ව්‍යාජ ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලා. ඇත්තටම සිද්ධුනේ මොකද්ද? ඒකත් අපි කියන්න ඕනේ. ඇත්තටම සිද්ධුනේ මොකද්ද? මේ පහන් කූඩු ප්‍රදර්ශනයේ නැත්තම් මේ වෙසක් කලාපයට අදාළ නිර්මාණ මේ සියල්ල කරේ යාපන විශ්වවිද්‍යාලයේ සිංහල දෙමළ ශිෂ්‍යෝ එකතු වෙලා සාක්ෂි දිනනවා. දෙගොල්ලෝ එකතුලා කරේ. ඒතර දෙගොල්ලෝ එකතුලා කරපු මේ නිර්මාණවල එක පහන් කූඩුවකට තමයි මේක වෙලා තියෙන්නේ. ඒතර මේක කරලා තියෙන්නේ කීප දෙනෙක් ඇවිල්ලා තාමත් ඔවුන් සම්බන්ධ පරීක්ෂණ කරනවා. නමුත් ඉතාම පැහැදිලිව යාපනයේ දෙමළ ජනතාව පසුගිය දවස්වල අපේ සෞදුරු ගියා යාපනයට. යාපනයේ නගරයේ දෙමළ ව්‍යාපාරික ප්‍රජාව නැත්තම් ඒ දෙමළ ජනතාව ඔවුන් කනගාටු වෙනවා. ඔවුන් පැහැදිලිව කියනවා මේක මේ පිටින් සල්ලි දීලා මේක ඇතුළේ ජාතිවාදී බවත්තන් ගන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනාගේ උමනාවට තමයි මේ වෙසක් කූඩු පොච්චලා තින් නැවත ජාතිවාදී යුද්ධ උස්සන්නේ. ඒතකොට දෙමළ ජනතාවගේ ඇත්ත දැක්ම ඒක. හරිද? ඒ පණිවිඩය දෙන්නේ නැතුව මේ ව්‍යාජ ප්‍රචාරකයෝ මොකද කරන්නේ? ව්‍යාජ ප්‍රචාරකයෝ මේ මුළු සිද්ධියම දෙමළ ජනතාව මත පටවලා මෙන්න දෙමළ ජනතාව මෙන්න යාපනයේ විශ්වවිද්‍යාලයේ අපේ වෙසක් කූඩු වලට ගිනි තිබ්බා කියලා බෞද්ධින්ට හදන්න හදනවා. දැන් එකපැත්තක් තමයි මේක ඉගෙන ගන්න ඕනේ. මේවත් මතක් කරන්න ඕනේ. සිංහල බෞද්ධ කියවට මේ රටේ දෙමළ බෞද්ධයනුත් ඉන්නවා. ඒක සමහරුන්ට අමතකයි, සමහරු ඒක හිතාමතා අමතක කරනවා. ඒ නිසා මේ බෞද්ධ ධර්මයේ අදහන්නේ සිංහල විතරක් නෙමෙයි, දෙමළ ජනතාවත් අදහනවා. ඒ නිසා දෙමළ බෞද්ධිනුත් ඉන්නවා මේ රටේ. ඒකත් එක පැත්තක්. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් මේ සම්බන්ධයෙන් මේ සිද්ධියෙන් පස්සේ යාපනයේ විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ නිවේදනයකුත් කළ තියෙනවා. ඒ නිවේදනයේ වොන් පැහැදිලිව මේ සිද්ධිය සම්බන්ධ සියලු කරුණු පැහැදිලි කළ තියෙනවා. ඒ වගේම වොන් මේ සිද්ධියද කියනවා මේක කීප දෙනෙක්ගේ උමනාවට. අපි ඔක්කොම එකතුලා තමයි මේ වෙසක් කූඩු හැදුවේ. මේක අපේ අවබෝධයෙන් අපේ එකඟතාවයෙන් කරපු දෙයක්. එතකොට මේක ඇතුලේ ප්‍රශ්නයක් හදන්න කීප දෙනෙක් කරපු වැඩක් මේක. මේ ජාතිවාදී ක්‍රියාව වොනුත් හෙලා දකිනවා. ඒතර වොනුත් ප්‍රතික්ෂේප කරනවා. ඒතර වොනුත් ප්‍රතික්ෂේප කරන යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය ප්‍රතික්ෂේප කරන දෙයක් තමයි මෙහි මේ කීප මේ සිංහල ජනතාව අවුස්සන්න, සිංහල බෞද්ධ ජනතාව අවුස්සන්න, ජාතිවාදී වපුරන්න මේ කීප දෙනෙක් මේක අර හනුමන්ත වලිගිර ගිනි තියාගෙන රටවටේ පයින් වගේ ගේන්ගෙට පැන මේක කරන්න හදන. ඉතින් ඒ නිසා අපි ඒක හෙළිදරව් කරනවා. ඒ වගේම අපි අවධාරණය කරනවා. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ දැන් මේක අර මේ මාධ්‍ය කලාව අර අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දර්ශනීයදී කියනවා විශ්වීයත්වයේ සාමාන්‍ය සහ විශේෂිතය කියලා. දැන් විශ්වීයත්වය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි සැලකුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මිනිස් හැම මිනිහෙක්ගෙම ඔළුවක් තියෙනවා කියලා. නැත්නම් හැම මිනිසෙක්ටම ඔළුවක් සහිතයි. ඒතොර ඒක විශ්වීය ඒක මිනිසෙක්ගේ පොදු ලක්ෂණයයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් සාමාන්‍ය දෙයක් විදිහට තව අපි හිතමු රටේ මොන හරි පරිහරණය කරන දෙයක් නැත්නම් මොන හරි දෙයක් පාවිච්චි කරනවා නම් හැම කෙනෙකුටම නැත්නම් පොදුවේ රටේ ජනතාවගේ මෙප

නපමණකට මෙන්න මේ වගේ භාණ්ඩයක් තියෙනවා. මේ වගේ දෙයක් පරිහරණය. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හැමෝටම පොදු නෑ. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේම සමහර දේවල් තියෙනවා විශේෂිත දේවල්. ඒ විශේෂ දේ කියලා කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම සුදු නය. දැන් සුදු නය කියන්නේ විශේෂයක්. දැන් මොකද මෙතන වෙන්නේ? මේ මාධ්‍ය නාලිකා මොකද කරන්නේ? මේ සමහර ආයතන මොකද කරන්නේ? මේ YouTube channel වල මොකද කරන්නේ? මේ සුදු නයව පෙන්නලා අපිට කියනවා නයි සුදු පාටයි කියලා. දැන් යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ වෙච්ච සහ කුමන්ත්‍රණකාරීව සිද්ධ කරපු මේක සිද්ධ වෙච්ච කියලා කිව්වොත් ඒක සාමාන්‍ය සිද්ධියක් වෙනවා. කුමන්ත්‍රණකාරීව සිද්ධ කරපු සිද්ධියක් කපලරන් ඒ රූපරාමෝ කපලරන් සුදු නයව පෙන්නලා අපිට කියනවා නයි සුදු පාටයි කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ නයි සුදු පාටයි කියලා කියන මේ ව්‍යාජ මේ කුමන්ත්‍රණකාරී ප්‍රචාරයට රැවටෙන්න එපා කියලා මේ රටේ සිංහල ජනතාවගෙන් අපි ඉල්ලා හිටනවා. ඒ වගේම දෙමළ ජනතාවට අපි කියනවා මේ රටේ දෙමළ ජනතාවට මේ වගේ ජාතිවාදී අවුස්සන්න මේ පරාජිත විපක්ෂ කණ්ඩායමක් තටමනවා දඟලනවා. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ එක වෙලාවක ජනාධිපතිවරණය දිනාගත්ත මුස්ලිම් ජනතාවට රිහිව සිංහල ජනතාව කෙරෙහි තුල සැකයක් ඇති කළා. මුස්ලිම් ජනතාව සිංහල ජනතාව වඳ කරන්න හදනවා, වඳ කොත්තු තියනවා, වඳ ඇටැඳුම් තියනවා, මෙන්න දැන් කඩු තියන් ඉන්නවා පල්ලිය තුල කියලා මේ ජාතිවාදී ගින්න අවුලවල ජනාධිපතිවරණය දිනාගත්තා. දැන් මොකද වෙලා තියෙන අන්තිමට දිනපු ජනාධිපතිත් නැහැ, දිනපු ජනාධිපතිගේ පක්ෂෙත් නැහැ. අන්තිමට ඒකට 100% බැස්සා. ඒ කුමන්ත්‍රයට හවුල් වෙච්ච බුද්ධාංශයේ ලොක්ක දැන් ඉන්නවා ත්‍ස්තවාදලකින් පණිත ඇරතේ අත්තරුන්ට අරගෙන. ඉතින් අද වෙලා තින්නේ ඒක ඒතර ලංකාවේ බුද්ධාංශ ලොක. මේක සරල දෙයක් නෙමෙයි. මේ රටේ බුද්ධාංශයේ ලොක්ක තමයි අද අත්තරංගු ඉන්නේ පාස්කු ප්‍රහාරයට චෝදනා ලබලා. හරි, ඒතර ඒක සෙල්ලම් කාරණයක් නෙමෙයි. ඒතර ඉතාම පැහැදිලි මේව බුද්ධාංශ ආරක්ෂකංශ මේ ඔක්කොම ඒකාබද්ධලා කරන්නේවා සමහරට කාටරි ඕන්ලයිද යාපනය විශ්වවිද්‍යාලේ මොනවාරි සිද්ධියක් ඇති කරගන්න මේ ජාතිවාදී අවුස්සලා තව ඡන්ද ටිකක් හදාගෙන ඊළඟ මැතිවරණ ගේමක් සෙල්ලම් කරන්න. ඒ නිසා එහෙම ඕන කට්ටියක් ඇති ඒගොල්ලෝ කුමන්ත්‍රණය කරන්නේ නැති. මොකද පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ ගෝඨාභය බලේ ඉන්න වෙලාව නෙමෙයි. පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණේ ගෝඨාභය බලේ නැති වෙලාව. හරි, ගෝඨාභය යහපාලනාණ්ඩු දින කාලේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. ඒතර යහපාලනාණ්ඩු තියෙන කාලේ පාස්කු ප්‍රහාරය කරන්න තරම් බුද්ධාංශය තුළට බැදීත් වෙන්න පුළුවන් නම් එතකොට ඒකෙන් ඊටාම් පැහැදිලිව පේනවා. ඒකෙන් ඊටාම් පැහැදිලිව පේනවා අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඒකෙන් දැන් වුණත් ඒ හස්ත ඒ අතපය බුද්ධාංශ වලට ආරක්ෂකංශ වල යොදවන්න බැරි කමක් නැහැ මේගොල්ලොන්ට. ඒ නිසා මේක පැහැදිලිවම අපි රටේ ජනතාව ඉල්ලා හිටනවා. එක එක එක ගින්නක් අවුලවල අපි 30 වෘත යුද්ධයකට ගියා. ඊළඟ ගින්න අවුලවල අපි සැලකිය යුතු කාලයක් සිංහල මුස්ලිම් ජනතාව විශාල ගැටුමකට යන්න කියලා ඒක වළක්ව ගත්තා. දැන් ආපහු ලැස්තිනවා තව ගින්නක් අවුලවන්න මේ ජාතිවාදී ප්‍රචාරයට අහු වෙන්න එපා කියන එක අපි රටේ ජනතාවට අවධාරණය කරනවා.

0: තවත් වසර කිහිපයකින් ලෝකයට මුහුණ දීමට සිදුවෙන්නේ අනාගත කිව නොහැකි කාලගුණයක් බවට මතපල දෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොටත් රටවල් රැසක්ම දරුණු සීතල හින්දා පීඩාවටපත් වෙලා තියෙනවා. මෙතෙක් කාලයක් ඒකාකාරීව පැවති ද්‍රවීය සුළං රටාව මේ වෙනකොට බිඳ වැටිලා. මේක ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා මේ කාලගුණ වෙනසට. ද්‍රවීය සුළං කියලා කියන්නේ මොනවද? මේකෙන් අපිට දෙන බලපෑම මොන වගේද? ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. ද්‍රවීය සුළිසුළං කියන්නේ අපට ඇස් දෙකට නොපෙනෙන නමුත් පෘථිවියේ කාලගුණය ඍජුවම හසුරවන මහා ශක්තිමත් වායු ධාරාවක්. ද්‍රවීය ප්‍රදේශවල අධික සීතල නිසා මෙම සුළං ඉතාමත් සිසිල් බවක් ගන්නවා. ඒ වගේම වාතයේ ජල වාෂ්ප අඩු බැවින් ඉතා වියලි ස්වභාවයකින් තමයි පවතින්නේ. ද්‍රවීය අධික පීඩන කලාපයේ සිට අක්ෂාංශ 60ක පමණ ප්‍රදේශයේ පිහිටි උපද්‍රවීය අඩු පීඩන කලාප දෙසට මේවා ගමන් කරනවා. සරලවම කිව්වොත් ද්‍රවීය සුළිසුළඟ සහිත වායුව ද්‍රවයේම තබා ගැනීම උදෙසා ඉදිකරන ලද ආරක්ෂක වැටක් වගේ දෙයක් තමයි මේක. මෙම වායු වලල්ල ශක්තිමත්ව පැවතීම තුළ අතිශය සීතල වායු ද්‍රවයෙන් පිටතට ගලා යාම නවතිනවා. මේ හේතුවෙන් උතුරු අර්ධගෝලයේ යුරෝපය, උතුරු ඇමරිකාව, රුසියාව වැනි රටවලට පූර්ණ ශීතකාලගුණයක් උදා වීම වැළැක්වෙනවා. වර්තමාන ලෝක දේශගුණික තත්ත්වය තුළ ද්‍රවීය සුළං සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් සහ ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් විද්‍යාඥයන් නිරීක්ෂණය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ගෝලීය උණුසුම ඉහළ යාම මෙයට ඍජුවම බලපාල ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි උණුසුම් හා ශීත වාතයේ ගැටීම නිසා වායුගෝලීය කැළඹිලි ඇති වෙන්න පුළුවන්. මෙය ප්‍රබල වර්ෂාපතනයක් හෝ හිමපතනයක් ඇති කරන චක්‍රාවාට නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක්. ද්‍රවයේ සිර වී තිබුණු සීතල වායු විශාල ප්‍රමාණයක් ඉහළ සුළං දහරා සමග පහළ අක්ෂාංශවලට ගලා එම ආරම්භ වෙනවා. ඉන්පසුව සමස්ත ලෝකයටම අසාමාන්‍ය ශීතකාලය, අනපේක්ෂිත හිමපතනය, උණුසුම් රටවලටත් හදිසි සීතල වගේ කාලගුණික විපර්යාසයන් නැතිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ද්‍රවීය ප්‍රදේශවලට සීමා වී තිබූ අතිශය සීතල සුළං දකුණු දෙසට, ඒ කියන්නේ ඇමරිකාව, යුරෝපය සහ ආසියාවේ උතුරු ප්‍රදේශවලට ගලා එනවා. මෑත වසරවල ශීත ඍතුවේදී ඇතැම් රටවල උෂ්ණත්වය ඍණාගයන් දක්වා අසාමාන්‍ය ලෙස පහත වැටීමට මේක හේතු වෙලා තියෙනවා. ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා වේගයෙන් ද්‍රවීය ප්‍රදේශ රත් වෙමින් පවතිනවා. මෙය ආක්ටික් විස්තරණයේ විදිහට තමයි හඳුන්වන්නේ. ද්‍රවීය ප්‍රදේශ සහ සමකයට ආසන්න ප්‍රදේශ අතර පවතින උෂ්ණත්ව වෙනස අඩු වෙමින් පවතිනවා. ද්‍රවීය සුළං සහ ජෙට් ප්‍රවාහ දුර්වල වීම හෝ ඒවායේ ගමන් මඟ වෙනස් වීම සිදු වෙනවා. මෙයින් ලෝකයේ කාලගුණ රටාවන් අස්ථාවර වීමට පටන් ගන්නවා. ද්‍රවීය ප්‍රදේශවල අයිස් තට්ටු දියවී යාම නිසා සාගර උෂ්ණත්වය ඉහළ යනවා. මෙය වායුගෝලයට තාපය මුදා හැරීමට හේතුවක්. එය සාම්ප්‍රදායික ද්‍රවීය සුළං රටාවන් සහ පීඩන කලාප වෙනස් වීමට බලපානවා.
1: මේ නැතිවන ප්‍රධාන ගැටලුවක් තමයි අනපේක්ෂිත හිම කුණාටු සහ දැඩි ශීතල කාලගුණික තත්ත්වයක් ඇතිවීම. කාලගුණ රටා වෙනස් වීම නිසා වගාපාලු වීම වගේ දේවල් සිදු වෙන්නත් පුළුවන්. සුළං රටා වෙනස් වීම සාගර දියවැල් වලටද බලපෑම් සිදු කරනවා. මේ හේතුවෙන් නැව් ගමනාගමනයට බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. ද්‍රවීය සුළං පද්ධතියේ පවතින ස්ථාවරභාවය ගිලිහී යාම නිසා ලෝකය පුරා ආන්තික කාලගුණික තත්ත්වයන් වැඩිවීමේ අවදානමක් පවතිනවා. ද්‍රවීය සුළං රටාවන්හි වෙනස් වීම ලෝකයට විශාල අභියෝගයක් වනු ඇති බව දේශගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. තවත් වසර 5ක් 10ක් වැනි කෙටි කාලයකදී අපට ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදු විය හැකි. විද්‍යාඥයන් අනාවැකි පල කරන්නේ 2030-40 කාලය වන විට ගිම්හාන කාලයේදී ආක්ටික් සාගරයේ අයිස් සම්පූර්ණයෙන්ම දියවී යාමේ අවදානමක් පවතින බවයි. ද්‍රවීය ප්‍රදේශයේ අයිස් නොමැති වූ විට සූර්ය රශ්මිය පරාවර්තනය නොවී සාගරයට උරා ගැනීම සිදුවෙනවා. මෙහිදී ද්‍රවීය ප්‍රදේශයේ වේගෙන් රත්වන බැවින් ද්‍රවීය සුළං පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වී කාලගුණ රටා ඉතාමත් අවුල් සහගත වෙන්න පුළුවන්. ද්‍රවීය සුළං වලට හෙලින් නැති ජෙට් ප්‍රවාහයන් අනාගතයේදී තවත් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ජෙට් ප්‍රවාහ මන්දගාමී වූ විට කාලගුණික පද්ධති එකම ස්ථානයක සිරවීම සිදුවෙනවා. මේ හේතුවෙන් එක් ප්‍රදේශයකට සති ගණනාවක් පවතින අධික වර්ෂාව සහ ගංවතුර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රදේශයකට මාස ගණනාවක් පවතින දරුණු නියඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ගෝලීය උණුසුම වැඩි වුණත් ද්‍රවීය සුළිසුළඟ අස්ථාවර වීම නිසා අනාගතයේදී උතුරු අර්ධගෝලයේ රටවලට කෙටිකාලීන නමුත් මාරාන්තික ශීත කුණාටු ඇතිවීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න පුළුවන්. ලෝකයේ ප්‍රධාන තිරිඟු සහ ධාන්‍ය නිෂ්පාදනය කරන රටවල, ඒ කියන්නේ රුසියාව, ඇමරිකාව, කැනඩාව වගේ රටවල්වල කාලගුණයේ අස්ථාවර වීම නිසා ලෝකය පුරා ආහාර හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදු වෙන්නත් පුළුවන්. අධික ශීතල කාලවලදී බලශක්ති අවශ්‍යතාවය ඉහළ යන බැවින් ලෝක ඉන්ධන සහ විදුලි මිල ගණන් ඉහළ යාමේ හැකියාවකුත් පවතිනවා.
0: ශ්‍රී ලංකාව වගේ රටවල්වලටත් මේකෙන් වක්‍ර බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ ද්‍රවීය ප්‍රදේශවල සිදුවන මේ වෙනස්කම් ගෝලීය වායුගෝලීය සංසරණයට බලපෑම හේතුවෙන්. අපේ රටට වර්ෂාව ගෙනෙන මෝසම් සුළං අක්‍රමවත් වීම නිසා කෘෂිකර්මාන්තය වගේ දේවල් වලට දැඩි බලපෑම් එල්ල වෙන්නත් පුළුවන්.
1: ද්‍රවීය අයිස් දියවීම නිසා ඉදිරි වසර කිහිපයේදී වෙරළබඩ ප්‍රදේශ යටවීමේ ඉහළ අවදානමකුත් තියෙනවා. ඒ ද්‍රවීය ප්‍රදේශවල සිදුවන මෙම වෙනස්කම් ගෝලීය වායුගෝලීය සංසරණයට බලපෑම හේතුවෙන්. අපේ රටට වර්ෂාව ගෙනෙන මෝසම් සුළං රටා අක්‍රමවත් වීම නිසා කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ද්‍රවීය අයිස් දියවීම නිසා ඉදිරි වසර කිහිපයේදී වෙරළබඩ ප්‍රදේශ යටවීමේ ඉහළ අවදානමකුත් පවතිනවා. ද්‍රවීය ප්‍රදේශයේ වාතය ඉතාමත් සීතල වුණත් සාමාන්‍යයෙන් මෙම සීතල වාතය උත්තර ද්‍රවය වටා ශක්තිමත් සුළං වළල්ලකින් සිර කර තබා ගන්නවා. නමුත් ගෝලීය උණුසුම නිසා ආක්ටික් කලාපය රත් වූ විට මේ සුළං වළල්ල දුර්වල වී හැඩය වෙනස් වෙනවා. එවිට සිර වී තිබූ අයිස් පැණි සීතල වාතය රබර් පටියක් ඇදුනාක් මෙන් පහළට ඇමරිකාව, යුරෝපය, ආසියාව දෙසට ගලා එනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ එම රටවලට අධික ශීතලක් ඇතිවීම. සාගර උණුසුම් වීම නිසා වැඩිපුර ජලය වාෂ්ප වී වායුගෝලයට එකතු වීම සිදුවෙනවා. ද්‍රවීය ප්‍රදේශයෙන් එන අතිශය සීත සුළං මෙම තෙතමනය සහිත වාතය සමග ගැටුණු විට ඒ ෂණිකව හිම බවට පත්වෙනවා. මේ නිසා පෙරකාරවලට වඩා දරුණු හිම කුණාටු ඇතිවීමේ අවදානමක් පවතිනවා. මේක ඒකාකාරීව පවතින දෙයක් නෙමෙයි. එක් සතියක අධික හිම පතනයක් සහ ඍණ ගණනක සීතලක් තියෙන්න පුළුවන්. ඊළඟ සතියේ සාමාන්‍ය තත්ත්වයට වඩා උණුසුම් වෙන්නත් පුළුවන්. මෙහි ඇති භයානකකම වන්නේ කාලගුණය ස්ථාවර නොවීම. මේක අපිට ඉතාමත් අහිතකර විදිහට බලපාන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි හදිසියේ ඇතිවෙන අධික ශීතල දරා ගන්න නොහැකි වීමෙන් මිනිසුන් සහ සතුන් මිය යාම. නිවාස උණුසුම් කිරීමට අධික ලෙස විදුලිය භාවිත කිරීම නිසා විදුලි පද්ධති අක්‍රීය වීමත් වෙන්න පුළුවන්. හිම පතනය නිසා සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩා ඇතිවීමේ හැකියාවකුත් පවතිනවා. ගෝලීය උණුසුම් ඉහළ යාම යනු හැමතැනම රත්වීම විතරක් නෙමෙයි. ශීතල විය යුතු තැන් රත්විය යුතු තැන්වලට ද්‍රවීය ශීතල පැමිණීමත් වෙන්න පුළුවන්. මේ වෙනකොටත් මේ ද්‍රවීය සුළං වෙනස් වීම රටවල් කිහිපයකටම හිතකර විදිහට බලපාලා තියෙනවා. උතුරු අමරිකාවේ ඊසාන දිග ප්‍රදේශවලට විශේෂයෙන් නිව්යෝර්ක් සහ පිරඩෙල්ෆියාවලට පසුගිය දිනවලදී ප්‍රබල හිම කුණාටු ඇති වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇතැම් ප්‍රදේශවලට අඟල් 20කට වඩා වැඩි හිම පතනයක් ඇති වුණා. පසුගිය සතිවලදී ඇමරිකාවේ ගිනිකොන දිග ප්‍රදේශවලට අසාමාන්‍ය ලෙස ඍණ උෂ්ණත්වයක් සහිත දැඩි ශීත සුළං රැල්ලක් බලපාලා තියෙනවා. යුරෝපයේද උතුරු ප්‍රදේශවල සිට සීතල සුළං දකුණු දෙසට ගලා යෑම නිසා සාමාන්‍යයට වඩා වැඩි සීතලක් පවතිනවා. ඒ තවදුරටත් වැඩි වෙන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ. ගෝලීය සහ රාජ්‍ය මට්ටමේ විසඳුම් මේ සඳහා අවශ්‍ය වෙනවා. ද්‍රවීය ප්‍රදේශ රත්වීම නැවැත්වීමට නම් ප්‍රධාන වශයෙන්ම හරිතාගාර වායු විමෝචනය අඩු කරන්න ඕනේ. ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමේ රඳවා ගැනීමට ලෝකයේ රටවල් එකඟ වෙලා තියෙනවා. ඒ සඳහා පොසිල ඉන්ධන, ගල් අඟුරු, තෙල් භාවිතය සීමා කරන්න වෙනවා. සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ හයිඩ්‍රජන් ඉන්ධන පැණි පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් මාරු වීමත් සිදු කළ යුතුයි. වායුගෝලයේ ඇති අතිරික්ත කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමට හැකිවන පරිදි වනාන්තර ප්‍රමාණය වැඩි කිරීමත් මෙයට විසඳුමක්. ද්‍රවීය සුළිසුළඟේ හැසිරීම කලින් හඳුනා ගැනීමට හැකි තාක්ෂණයන් දියුණු කිරීම මගින් හානි අවම කරගන්න පුළුවන්.
0: මෙන්න මේ දේවල් කරන්න පුළුවන් වුණොත් එහෙම ද්‍රවීය සුළං වෙනස් වීම යම් තාක් දුරකට පාලනය කරන්නට අපිට හැකි වේවි. ඒ වගේම තමයි කාලගුණික විපර්යාසයන් වලට විසඳුමක් සොයන්නත් මෙමකින් හැකියාව ලැබේවි. ඒ විතරක් නෙමෙයි, පාරිසරික, දේශගුණික, කාලගුණික විපර්යාසයන්ගෙන් ලෝකය ආරක්ෂා කර ගැනීමට අපට හැකි උපරිම දේවල් කිරීම මේ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක්.